ගුරුවරුන් තම කාලය සම්පූර්ණයෙන් දරුවන් වෙනුවෙන් කැප කර ඔවුන්ට උගන්වනවා. එහෙත් තමන්ගේ දියුණුව පිණිස වැඩ කර ගැනීමට ඔවුන්ට සරිලන වේතනයක් වැටුපක් ලැබෙන්නේ නෑ. මේ ගීතයෙන් කියවන්නේ එවැනි ශෝකජනක ඉරණමකට පත් වූ තනිවීමට ආසන්න

මහත්මිය ගුවන්විදු ලියේ වැඩ කරන කාලයේදී ඉතාම ළඟම ඇසුරක් තිබුණු ගැහණු ළමෙක් සහ පිරිමි ළමෙක් ඉඳලා තියෙනවා. හැමදාම හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා. නමුත් එහෙම දෙයක් තිබුණා නෑ. පස්සේ කාලයක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒකම ඇය තීරණය කරනවා රැකියාවට සමු දෙන්න. කුළු පිරිස් මහත්මියර් ගැන ළමගින් ඇහුවහම මේ සම්බන්ධය ගැන ඇයි කිව්වලු. මම බලා හිටියේ එයා මගෙන් අහනකම් හේතුව මම ගැහණු ළමෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද කියලා. ඇත්තටම ගැහණු දරුවා ඉඳලා තියෙන්නේ මේ පිරිමි ළමයා ගැන ප්‍රේමයෙන්. ගැහණු දරුවා රැකියාවෙන් ඉවත් වුණු දවසේ කුළු පිරිස් අර පිරිමි ළමයාට කියලා තියෙනවා, ඇයි අර ළමයාගෙන් ඇහුවේ නැත්තේ? එයා හිතේ තියාගෙන ඉඳලා තියෙන්නේ ඔයා ගැන කියලා චෝදනා මුකේ. එතකොට පිරිමි ළමයා කිව්වලු, අනේ මම ඇහුවේ නැත්තේ බෑ කිව්වනම් අපේ මේ මිත්‍රත්වයේ ඉවරනේ. ඇත්තටම මම එයාට ආදරේ කළා කියලා. එයා පොඩි හරි ඉඟියක් දෙනකම් මම හිටියේ, නමුත් එහෙම පෙන්වුවේ නැති නිසා මම අහන්න ගියේ නැහැ කියලා. පසුව දවසක අර ගෑනු ළමයාම හමු වුණා කුසුම් පීරිස් මහත්මිය. එතකොට මේ ගැන ඇයට පවසලා තියෙනවා, ඇය වැළපෙමින් කියලා තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ ලෝකේ නතර වෙලා ආයේ අපි අතීතයට ගියොත් මම එයාට ආදරය කරනවා කියලා එයාට කියනවා කියලා. එතනින් තමයි අසුරු සැනින් එක මොහොතකදී මේ ප්‍රාර්ථනය බිහි වෙලා තියෙන්නේ. ගීත රචනය කුසුම් පීරිස්ගෙන්, ගීතනු ලෙස්ලි අසෝකාගෙන්, ගීත ගායනය යමුනා විනෝදිනී.

කෙමෙන් කෙමෙන් අප එළඹෙනවා අවසාන හෝරාවේ, මේ නිරු හෝරාවේ අවසාන මිනිත්තු කීපයට. සියලු දෙනාටම ස්තුතියි අද මේ වැඩසටහන වෙනුවෙන් එකතු වූ. වැඩසටහන අවසන් කිරීමට ප්‍රථම තවත් ගීතයක් මා ඔබට තිළිණ කරනවා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායක, අදටත් ජනප්‍රියම ගායක, නොමියන ගායක H.R. ජෝතිපාලයන්ගේ. එසේනම් තවත් සද්දිනකින් ඔබ හමු වෙන තුරු ඔබට රත්තරන් සඳක් පායන, රත්තරන් ඉරක් පායන, ජීවිතේ නදී උයනේ මල් පැණිදී සැනසෙන්නට හැකි සුබ දිනයන් හතක් උදා වේවායි පතමින් මා ඔබෙන් සමුගෙන යන්නම් මා ඔබේ හිතවත් සුරංග දසනායක.